0: 91 MHz Divehi FM. Abadues emmegat.
1: Rajendra.
2: මේ අර්ගඩින් නුවගඩි දිහා මිනිට් තිරීස් ආ සෙකුන්තු මේ නොදිහෙකෙ මෙගහර්ට්ස් දිවෙහි එෆම් අන්ම මිගඩීක කුරියම් මිගෙන්දා රාජ්‍ය හිඳුනා මේ කො මෙදුහෙගේ සෙ හිඳුනු අග්ගඩි ෆනරෑන් නුවගඩි බය කුරියගෙන්දා ෂෝයින් මේ ෂෝ ගර්මෙන් ගෙනස්තේ බය බෑතෝගේ තෙරෙ දෙම්යොති ෆොයින් හරුගණුන් කොම්මෙ පුරාසෙස් දුහෙ ගර්මෙන් ගෙනස්තේ බය මේ ෆොයින් හරුගණුන්ග මේ ගෙනස්තේනී ರಾಜ್ಯನ ರಾಜ್ಯಂ ಬೇರು ಮಿ ನೆರೆ ಫೋಹುನ್ನ ಫೊಯ್ಫೊತ್ತುಗೆ ತೆರೆಯ ಕಿಯಾಲ ರಂಗಳು ಬೈ ಫೊಯ್ತೋಗೆ ಮೌಲುಮಾತೆ ಎಮ ಮಿಹಾ ಹಿಸಾಬುಂ ಮಿ ಹಫ್ತಾಯಂ ಅಣ್ಮೆನ್ ತಯ್ಯಾರು ಕುಫವಾ ಮಿ ಬಯ ಮಿ ಜೆಹಿಲನೆ ಫೊಯ್ ಹರುಗಂಡು

0: සරීති අබදුව සරීති
1: රූමියා I love you
2: දුවක් වසාරින් එදුක දැසාරෝ බලනන්ත
3: නු
2: ප්‍රොමිස්
3: ප්‍රොමිස්
4: එමිහුම් තා අබදු එකුගවම බෞදවි

0: දිව FM දිවහින්නායක.
1: නොදිහ එක මෙගහත්ස් දිවහි FM.
2: ලවයකක් පහෝ ලවයි.

0: Lunch break.
1: Lunch break. Lunch break. Lunch break.
0: Lunch break.
2: දිවෙහි FM ගේ කොම්මේ ගැටියරේගේ ෆැෂන් මිස් දිවෙහි අමිල්ල රාගේ කියලා වේකෝ

0: මිෆාරුතික කුරම්වානේ
1: දුවහක සිතංගරත ලවයා මියසික තියොන්න ලෝබි හදියාක බදල් කොල්ල විදාණේ මිෆාරු මෙති ඒ ෆුරුස තිබේ ෆුලුන් එම්මේ ලෝබිවා එම්මේ ගයාවා ගඩි අහරුතකේ වන්දෙන් ලෝයිබායක වඩුවෙහි ටී ටයිම් රික්වෙස්ට් මිෆාරු කුඩ බදලකායකු එම්මේ කමුදා ලවතන් අඩුවහමුන් කොම්මෙ 30 මිනිටකුන් අලුගුන් වෙන්කුරා සුවාතක ජවාබ් වුණවා කොම්මෙ සුවාලකී එමහක කණාලා හා සහදියායා ගායකුද්දේ ෆාලමේ තිබාගේ ඉල්මා තිබා එම්මෙ ගයාවා ලවතන් මිෆහරු මි හදියායා හැමය තිබා ගෙන්කුස්තේ ෆාලමන් හදමා
2: නොදී එකේ මෙගහර්ට්ස් දිවෙහි FM අබදුවස් එම්මගාතේ

0: මේකෙන් කොම්මෙ ලබේ කුමිස් මුණෙදෙනී කොම්මෙ වෙස් මීහෙකෙ හයාතුගෙ වාහකතකෙ
1: ලෝබි ලෝබි
2: කොම්මෙරේකුස් මෙන්දමු දේ ජහර දිවිහෙ ෆෙමුන්තිය හුන්තෙරින ගෙනස්දෙනි ලෝබීගෙ එහසාස් දහුගෙ ලවතම් හිතුගෙ තෙලුම් අවස්කොල්ලා තිබාගෙ බෑවෙරියාගෙ හඳාන්තන් ආකුල්ලෙවෙන ලවතම් හමේකනි නුවදිහෙකෙ මෙගහර්ට්ස් දිවිහෙ ෆෙමුන්
3: Nuo dihe ekem megahertz, tivehi FM.

මිහුන් කිතම්මේ වරකං එදි දහිවෙතු වියස් අඹින්ගේ මෙදුගා ලෝබීගේ ගොතුන් අදුළු වෙරි උමක තියබෑ මිහුන්නක කුලදාන වෙගෙන්නෙන් නුවානෙති ෆහෙ තියබෑ මිහුන් එකෙක්ගේ ෆරාය දූකෝ මුලින් ලෙඹුමකුන් නුලෙඹේෂෙ එලුවා ෆාවා මීහෙ ෆදෙන් එකඹලේගේ දූකොල්ලා ගොතුගේ එබහි වරිවෙස් නොකෝ සුල්හ උමෙවෙස් නැති ඉඳගෙන්ම නීන්දෙ උලේ ගොත එං ඇම්බකා අලා නුල අනෙන් ඇම්බෙක්ගේ ෆරාත මුලින් ලෙමිගෙන් නුදාශෙ අදි තියබෑ මීහුන් එකං ඉස්ලාහක තක්වාවිර්වානම දන්නාශෙ ෆහෙ හම කශවරුම් ගින ගිනයිම් ෆාෆ ෆුස්සවා රහීම් වන්ත කලව්කම්ගා අල්ලාහ් වොඩිගෙන්බේ.

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවහි එම ටියුන් කොඳම්.
1: ෆිල්ම් අරි සීරිස් බිල්ම ශෝග්‍රවා එහුන් තෙරෙන ගෙනස්තෙන බලාලන් සලි ෆිල්ම් අරි සීරිස්තකායකු මි පහරුස් පහි බද්දල් කොල්ලාට.
2: Good luck with your journey.
3: කොම් හප්තාගවෙස් බුදදොහ මෙන්දුරු ෆව් දේජහායිරු රිපීට් බුරාස්පති දොහගෙරේ දිහයි ජහායිරු අධි හුකුරු දොහගේ මෙන්දම පාර ජහායිරු හම එකනි නුවදිහයක මෙගහටස් දිවෙහි එෆෙමෝ.
4: කොබ්බල
5: දිවෙහි බහුග සුකුන්කුරවයකුරතාකි කොබ
4: අලිෆු සීනු නූනු තා ශවයෙන්
5: රඟලු ෆෙම්වරුන් එම මැක්කො බුණනි කිහිනෙ
4: නානෙ ෆුල් ෆිල්ලබෝ
5: වර රඟලු වෙහේතා ෆෙන්න්නෙගුම බුණුමකි කොබ
4: ලිබෙ ෆුරසත්ගේ බේනුම් හෙෆු මඩු කොබල කීකුරම් කුරා සුවාලත්තමි
5: මි තයියාරුවනි දිවහේ ෆෙමුන් ගෙනස්තේ ශවියනි ප්‍රග්‍රාම
4: ශවයනි ප්‍රග්‍රාමේ දිවෙහි බෝග සුවාලන්න ොගෙනක අන්නන
5: කොම්ම හුකුරු අදි හොනිහිරු දුවහෙගෙරේ අගඩි තිරීහුග
6: ශවිය

0: Kawhi Yusuf හදා රීති ලවයකේ කොන්ගේ
1: අස්ස් දෝ මී යුසුෆ් මේ බුණා ජාතු කි ලවයකින්ගේ කෙල්ලෙමුන් ඒ බුණදීම් බේන බහුරිය වාකේ බුණදීප් තලව තේරේක දෝ හා ලවණි මිකින් දියර
0: පරරනගල් අනේ තිබුණා හෙන් හැම වරක් තිලකෝ මෙමිදි දෝ
1: ආ එයි මේ බුණා වාකේ කි ලවයකේ ඒ බුණම් බේන බහුරිය වාකේ බුරිය මලෙන් මෙරිය බුණේ
0: ආ කොරිය මිදනි ගෙස්ට් ආර්ජේ මේ ප්‍රෝග්‍රෑම් ගහම මේ බෑවරුංග කුරුසතු ඔඩුවා ලේ ෆමිති අම මේ නන්නොට් කුරම් ගෙන්දම පිස්ම් එයා නැංගවම පහු ඩීFM91 නැංගව නංගවානි නැංගවම පහම නන්නොට් කුරම් කුරිය ගෙන්දම් වි මෙහරවන හොනේ කේෆල ක ගොලි ෆයින් හොරි අනංග ගෝවලම ඉසු
1: ආහ ආ ගෝවල් බලේ
0: ඉස්ලාම අලයිකුම්
2: වාලේකුම් සලාම්
0: කොබා කොම්බේ ෆලපා
2: අරසම්
0: අරසම් කොබා කියන කින් තියුණේ මියාරෝ කෙවමා කංකන් නෙමුණිත
2: නෝ කාම් බෙදම වනේ
0: එහෙන්දෝනේ කාම් උලෙන්නේ කොම්මි ගුණෝ නෝ
2: ආදි ඔක්සරට ආදම් නා
0: ආහහ අසන් කොබා මිරේ මි මවුළු එක්ගොතු කස්තු මේ වාහ දක්කනේ ලවය රීති බුමුක මේ කොන් කාල කන්තත් එක්කෝ මි හිඟනේ කොබා යතෝ අස්වරවේ රීති වා සබබකි ඒක කියා එච්ච රීතිවීම ඒක බොනා ඒක මිසාලකන් හම දිවිහි ලවේවස් හින්දි බැ මිහුණ රීතිවේ බ හින්දී ලොවස් ඉංගිරේසි ලවස් දෝ අරුසම්ම කිය අනිහ මේ කොන්කාල ලවතක ලෝබි කුරා බේපුල
1: අරසම යෝසු ෆිංග මේ ලව අඩවා හැර අරසම් මේ කොංකහල අවස් මේ දස්මිනකත් මේ ලෝබිකුරු මෙහ ෆාස්ට් එක මිහුන් ඒ ලෝබිකුරාණි එක කහල් ලවතක දො මේ ෆොතම හාලු සහන ලාදි කුරිය මෙ දෙවෙන හාල් කිනබ්බ හාල් දනකල දො දැන් යුසුෆ්නි අමි කොංකා ලවතක බඩ දෝබි කුරමි බුනි යුසුෆ් වර කමුදේ වහම දෙ මේ දෙෆීල් ගේ ලවත සවාක අවස්ට්‍රස් ලස්රිය සමයෙම ලව අඩවහර කොංකා ලවතක බඩ සමල්කන් දෙවෙනි ලෙමුග මි බුනා එච්චකන් යසර්ක සමල්කන් දෙදේවා
2: ලෙමුග මොනා එච්චක
1: එහෙම නේද ආ
0: එම්වීම මේ කාගඩේක වීම කරන්න ගත්තන් කොල බිසි කොමිද නේද
1: හා වේදන හේක මස්තු මි ගරියක් කි කෙමු ගාම් කෝ හේද කරා වගතු
0: ආ හේ කෙවම හොරසලා වැයකන් අල් මෙ නෝවා දෝ එහෙම අනේ අරසම් කොබ මිරේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ජහාලාන රීති ලවයකි
2: ජහාලා ඒ මිරේ උදාස්තන
0: ඒ මිරේ උදාස්තකෝ අලි රනිස් කේ වර ගෑම් රීති ලවේ
1: ආ අඩු හාලා ෆසිය හික් ගෑම් ලවෙන් අස්තු මි දෝ සද්දම්
0: ගඩියාව සව මොර ගුලේ ලවෙන් හිම එහෙම වීම හස කොල්දන්
2: හස කොල්දන් කිදකොලේ නන්දන් නිගරේක අඩුව හිතෙන් පන්
0: ආ වරපොඩ ශකුරිය අංගේ තොන් පුරාම බෑරෙවිතේ ඔකේ දානෝ
1: වරබජල් යකේද මකොලස්

0: කොරියමදන ගෙස්ට ආර්ජය දිවහෙම් 91නු ආදහම මේ මිරේග මේ පොගරාමස් නොකට තිරි සිංගු හම යාලන කුරිය ගෙන්දාන හම නන්නොටකොමක පොරසත හොල්වාද මති DFM 91 එගම ෝහම පෙසෙන් මෙයාම තුරකො නන්නොට කරුන් ගෙන්දවන් වී කොපා හිං හුට්ටි ජගේ
1: ඒක
0: හර ලවේ විචාද
1: යු හ හුන් තිරෙක් ගොල පෙන් වතින්ගේ ග කුරියද මද
2: වාලක
1: කොබ හමුත් කියන බා
2: ලඟලගත
1: වර පාජගේ හම දිමයිම මිකොත මිකාල සෝය කොන්ද වරම පාජ ගොත බද්ද දෙමගේ කිය මේ මෙහරු මේ කෙවු නිම දිබ මිරේ කොන්කමක තිවල
2: රු එම ගේගම මේ හෙරිමි ගඩිය හම
1: එහම ශෝ අඩු හද නිද
2: නොන අවුර අසගත ගවන වෙට හම හඳන්න නැතිව රම පුරා වන්න හඳ
1: නිද සද්දා මීවස්වර ලවෑගේ වේෆුල කේකවා
0: මිරේගේ මවදුකි ලවය රීති වනිගේ කීවගෙන් හෙ කොබාහියේ ලවේ මේ රීති වමුග නිහන්න සබෞතයකි අඩුනා හම ගුණිකාම රේඩිය අඩුගද වේ එකමකු
2: රේඩියම හොළුවාලි දැන් පුලාඩීම හරවලද ලව රීතිමුග අවන්ට උඩේ වර කියල කන්තත්ත
0: ඒතන
1: කොම සර
2: අලුගඩ ලවය රීතිමුග වර ගින වෙත්ත හොරේ සවත එකම එස්සවබෙක් දැෑක රාගු රීතිවුන් දැන් ලක් විින්සරයා කියාද රීතිවුන් තැන් දැෑග ලෙම්බෙරිකන් දෙිකෑ වර ගෙන කත්තත් ඒ ඉන්කත්ත හලෝට මෙ බොඩ ලෑ රීතුම පාකරෙන්
1: තියෙන් බොනිම වාකය හදානගේ මී අවත් මේ කුරීගේ ලවලවද මිහාරගේ ආටිස්ටුම් කීම මීතිතිෙන් කියන හමුතු මේ බලයගන නිමි කෙඩෙස්ටෝ ස්ටයිල ගේ ලවත මහාර ටිස්ටු කියතාද ම එක ගොත කුදිකුති බදලත සමාන ගොලේ ගොත ගෙන්ස්ක කියාතයි ද මහාර ලත මිකා ලවත නිම කොන්කය සස කරම කියන වනම බදයගන කමිත්තන හෙම
2: අලුවනද මා බොඩ මී බදත ගැනාව කල්ගන කය හැන්නු ඒවගේ ලවෑගේ ඇති කුරි ගමානයක් ගොත කියස් ඒගේ අස්ලු ගෙල්ලේ ගොත කීම කල්වන කය හැන්නු ඒ අස්ලු නුගෙල්ලේ ගොත මොඩි ෆයිකොක්ගෙන් මොඩ පානුකො මොඩි යිකොක්ගෙන් කීමමාරුවන හම ගු නොගෙල්ලේ කොතා
0: ඒවාහක එහම බුණීමගේ මිහාරද ගන ඉනිසානු නෝනස් ලව කියාතයි බද එකහල ලවත ගන කියනවන
2: එකයි ලවත අවන කොමසක අඩුහල දෙකොස අඩු ඉවේ සන්තන් කොළු උන්නඩිය පාඩක ොත උන්නඩි අකොත්තක චීස් ලාලාවතින් අරහි අපක්ව රඟල අඩු හාරීම කියනී හැරවල
0: අදේ එහ රඟලක අඩුහා කල් ලව මුලිබ
2: එතකොතිරත්ත කොට තන්තකොල දිමාලද
0: මිහාර එකමක මේ තිබුණේ තැ කල අකුර තත්දෝ ඒ නෝන සම බර වීති ලව හුරේ එගේ හම ඒ අයින් හතාප හම එක්කල මේ ඉන්සානකු නූනේ එලව කියාවේනි නොගුණවේ වරු ලවලව මිහාරය හුරි නිරිෆ
2: හයකොත හුරේ
0: මිහාරු වර වර තරක්ගී කොප්ප වර බොඩ හරමගන ඒර උම්මියතුකර එකල අද එලවයි වනස් ඉන්න තිලවෙන් එක සාරමන්න එගේ නක මිහාරහම ගුණංජයන අනහින් ඒ අයි ලවයි ඉන්සානක කියාෆිල් ලවේ නේගේ වරන් එම හුව තරක්ගේ කරේ
1: ඒහා කොදෙක්්ික හුරේ හම
2: ගොර හදාපාන හර ගොත වසීරත්ත කච්චිමති
1: දෙ අහම දහම අති හම ස්තුවාල් කොල්දානගේ මෙහර දෙ ලවයක හක දක්කම මෙහින් දායිරුව මී ලෙමක් කියහාවරක සමල්කන් දේවේ මෙබුණ ඇදෙන් කුරීගේ අධ හසක කුරීග ලෙන්තකුක කුරග ලෙන්තක මහාර ලෙන්තක මෙහි අලා කියයාදේ එහජේ වහකි ස්වරක කුරීග ලෙන්තක වෙච්ච තකොල මාන ෆුන්කො හන්න බයිල්ලවදව අම අඩුහදම බය බස්තන් ඒක නේගේ තකල ෆුන්කො මාන හොන්න දවයක මහාර වෙච්ච මෙහර ලෙවර මිහු සකල තිදකොත්තා මේ ගෙන ස්තීප බුණනාචේ බයින්ගේ තදහම ඒගතු කුන් කහ ලෙන්තක බොඩ කමුදන
2: ඇවම කුරීග ලෙන්ත තිවුණ පුරීග ලෙන්තවග මානවර ක හර හද බැයි ්චීග මා බොඩ තිලයගෙන් ගොස් ර බැන් ්චීග ත හ කුරග ලෙන්ත හම ොර බොඩ පා බොඩ පාකුණන හ කුරිය ලෙන්ත
0: ර වකි කහල ලවෙන් හුර තම සාදක ලව අවස්වීම නෝනි ලස්වීම ඇතිවන්නේ එම කණහෙන් කපුදනී
2: ඒවා අතකි රීතෙජ්ජිය බැයි හම අවස් ඔස්ය සම රීල ලව රීතෙජ්ජිය බැ පරම කවද හම ලස් කවද හම සැක රේගඩු මී සෑක මියෙන් අන්න බැ පොරාවතම සැ කල්ල එක එකහකට ගඩිය පොඩක් ුණ තංකො ලස් ලස්ක හොන්න ල
1: නිදා ගඩිය තිබුණ තංකොල ලස් කොහොන්න දවල
2: බොඩ
0: කළ ලවාගේ වාහක දක්කන්න වර බෑරු දායරාතක විස ඔන්න එච්චත්තාදයි ගෞමී ලවයා ලෝබීග ලවයා එකි කංකමා ගොළුම් හන්න දවල් ලවය මසාක ලවත්හෙන් අඩුවහා උඩේරු එම ගෙන අනෙහ අඩුව හෙන කොන් කල් ලවයි
2: තැන් එම ගිනහ ඔන්න පසවා අඩුවනවා ලෝබී ගලවා එක ගලවන හවර කමුදෑමි තවමී ලවලස් මි තවාතක මාදුත්තක හන්න ලවලස් ව පුරේ වර රීති ලවලහ
0: මිසාලක ගෞමී ලවේ රීති ගෞමී ලවෙන් නගඥාම එම ලවේ නගඥාව කොල් ලවෙන්න ගන්න
2: තංකොල උඳ වූ සවාල ගිරත් යොමී රීත් ලවලද හුරේ සැක බෑපියා මහාරුත්තර මෙහස අවන ර පාකර හර ක් පුරිය ගම හස් කුරි ම ලාලස පුරිය ලත බට පාකරන සැක බෑපිය අනිදිින් සපුන් තවම විහේ අරාශය එකෑලල දෙෙහි ගවමී සවානුම් කෙරේ පුරාශ කවුමී එකෑලවත දෙහ මාරුත අල්ගුණන්තර ගම ආමකම මී වැලවත කමුද අවතන්න දේගොත්ත ගෞමන් ෑමිනොන් නූරාණි කෑලවල කමුදේ
0: ගෞමී මිහර හරමි බලාල අනහෙන් කොට කොක්ම හම එකකන් ලවාඩුව හරමි අඩුවහනි හම හුස් ලෝවීග ලවත ොද මහ
2: නොන ඕනහර
1: හරි හ ලව අඩුව හුරි හරහතක ගෙලව එන්න අමුද
0: අනේ පාකොල්ල ලව කියවන් තෙරියෙන් හුරේතු තිමන්න එම කමුදන්නේ මීනගේ ඇස්තු මීන කොම්මිල වෙක්කේ සමද මීන රගලේ
2: අවනවස් අමේ රාජ වකි ඊදාසටඇ වකි එල්ලව තෙරෙන් හෙම්පුරන්න වන අරුටහම බොඩහම අවදනහම මේ උමරු අදීර මිස් අන්නානු එකල් එමිස් එබේලි කලවත ඇර කුඩිය පල කිය
0: මද කුඩේර දවකි මිහුන්න හොමිල්
2: කට ආ ඒරු මීම කුඩේරු කොඩ ලවකි මියුන්තක් කවදනවා
0: එහවේම අනේ මිරේදෙන් කොන්දවේ ජහානය හනු
2: මිරේද මිරේද නී වකි ලෑ අනගොතන්හෙන් ජාලයක් කම්පඥා එක වුණානිස් මේ
0: මොනාන හම හිතන් අරා ගොත
2: තැන් මේ අජයමක අබය බෑමී මූුණුගේ සාපු ඉශාරත්තුන්න එහි කියා කියා දැමත්තු
0: ලවේ
2: ඒ කියා වෙන්නානී මේ
0: එලව මීකොළොග ඔයජ්ජය අයිරාධ කරව්‍ය එලව ජහනගේ එහැමීම හාස කොල්දාම
2: හාස කොල්ලා දම අඩහා අඩස්වා නොතෙන්ට දානයවකි හස
0: රතන්නේ හ තිකාර දීති තන්තනු අනහෙන් හෝදෑගෙන් හෝයගෙන් ලව ජහර හොම හරිදාන්ත දෙ න ම නොකොපිස් පහට්ට පාන
1: දීති ඉස්කී ලෙමෙන් එකුම් එක
0: හෝවාදෑගෙන් අන රම් රම්මුතෙන් නගාහෙන් ඒ නගා හොගේ ග එහෙමම වර පාජවරි වේකටක ගෙත ඉගේ පරපුර ශකරිය ඇති දෙවි වගුතු කොළ ලව අඩුහානකවම උම්මියතු කරන
2: අඩුහත බයන
0: හා
1: ඔකිවෙලා